කුරව්වාෆාවා එච්චේ තියබෑ මිහුන්නන් හෙවකම් බොඩෙ තියබෑ මිහුන්නේ මොමිනුම් කම්ගාවානමේ අධි තියබෑ මිහුන්ගේ මච්චන් හුරි ෆාරවෙරිය කම්ග තිමං කලේග ෆානු නුවමේ.

එකංකම ෆරගස් දෙවේනෙහියේ අදි අහුරෙන්තිය බෑමීහුන්නන් නහි කුරාකන්ත අහුරෙන් කුරාක බේනුමෙන්වේ අහුරෙන්න කුලදානවී වරක ඉස්ලාහකුරුම් මෙනුවී අහුරෙන් බේනුමෙන්වේ අදි අල්لهගේ හදරතුම් මෙනුවී අහුරෙන්න තෞෆීක් ලිබමෙන්වේ අහුරෙන් වකීලු කුරණී එකලාංගියෂේ අදි තෞබාවනීවෙස් එකලාගේ හදරතශේ

එච්චහීගෙ තෙරෙන් ගෙන එච්චහි තිමම් මෙෙන් නකන් නොවිස් නැතෙ. අධි හැමකශවරුම් තිමම් මෙෙන් දෙකෙනී කලේගෆානී තිමම් මෙෙන්ගේ තෙරේගාවා නිකමච්ච කමශ. අධි කරේගෆානුගේ ගෑතිමාගේ මීස්කොළු නුවානම තිමම් මෙෙන් හමකශවරුම් වෙස් කලේගෆානු රජම් කොළයිමුහෙ. අධි කලේගෆානකි තිමම් මෙෙන්ගේ මච්චන් හුන්නෙවි අයිස්ස තෙරිය කීමුවෙන් නූනේ.

අධිතිමන් රස්කලාන්ගේ එවරෙන් නකං අනියායෙන් නොකුරවමේ. එහෙනෙක්කමකු එවරෙන්ගේ අමිල්ල නස්සු තක එවරෙන් අනියාවෙරි වූයේ. ෆහෙ කලේගේ ෆානුගේ වෙරි රස්කලාන්ගේ අමුරුෆුළ ඇහිඳු අල්ලෝ ෆියවා එවරෙන් අලුකංකොන් උළුණු එවරෙන්ගේ ඉලාහුන්ත එවවෙස් කමෙන් එවරෙන්න්නක ෆුද්දෙන්නුදේ. එ ඉලාහුන් එවරෙන්න්න ගෙල්ලුන් දිනුම් මෙැනවී ඉතුරෙන්න්නු කුරේ.

ඒවරෙන් එ නරකෑගා අබද දෙමි තිබෙනවි ගොතුගේ කලේගෆානුගේ වෙරි රස්කලාන්ගේ ඉරාද කුරෙව්වි මුද්දත ෆියවා උඩුතකායි බින් දෙමි ඔයිංහා හිඳෙක්ගේ හමකශවරුන් කලේගෆානුන්ගේ වෙරි රස්කලාන්ගේ එකලාන්ගේ ඉරාද කුරව්වා කමෙක් කුරව්වා රස්කලාන්ගේ.

ඇත්තකා බෙහේ ගොතුන් ශක්කු කමෙක්ගා කලේග ෆානු නොහුන්නවාශ. කුරින් වෙස් එවරෙන්ගේ කාබෆයින් අලුකම් කුරා ෆදයකුම් මෙනුවී එවරෙන් අලුකමෙන් නුකුරෙති. අධි හැමකශවරුම් උනි උමෙන් නැති එවරෙන්ගේ අජාබගේ බෑ එවරෙන්න්නත් හිමන් රස්කලාන්ගේ හමය දෙවා හොශීමේ.

එච්චහීග තෙරෙන් ගෙන එච්චහි තිමම් මෙෙන් නකන් නොවිස් නැතෙ. අධි හැමකශවරුම් තිමම් මෙෙන් දෙකෙනී කලේගෆානී තිමම් මෙෙන්ගේ තෙරේගාවා නිකමච්චකමශ. අධි කරේගෆානුගේ ගෑතිමාගේ මීස්කොළු නුවානම තිමම් මෙෙන් හමකශවරුම් වෙස් කලේගෆානු රජම් කොළයිමුහෙ. අධි කලේගෆානකි තිමම් මෙෙන්ගේ මච්චන් හුන්නෙවි අයිස්ස තෙරියකීමුවෙන් නූනේ.

ඇගේ ගොතුගා තිබගෙන් තියබෑ මිහුන් අමල් කොබ්බලාශ. හමකශවරුන් අහොරෙන් වෙස් අහොරෙන්ගේ ගොතුගා අමල් කුරා හුශීම. එමීහකු නිකමෙති කුරනිවි අජාබ එමීහකා හමයෙන් අන්න මීහකී කාකු කමයි. දොගු හදා මීහකී කාකුකං නිකං හොරෙ තියබෑ මිහුන්නන් එගේ නෙති. අදි තියබෑ මීහුන් බල බලා තිබේශ. හමකශවරුන් අහුරෙන් විස් තියබෑ මිහුන්නායකු බලබලා එබහුරීමේ.

ඒවරෙන් එ නරකෑගා අබද දෙමිති බෙනවි ගොතුගේ කලේගෙෆානුගේ වෙරි රස්කලාන්ගේ ඉරාද කුරෙව්වි මුද්දත ෆියවා උඩුතකායි බින් දෙමි ඔයිංහා හිඳෙක්ගේ හමකශවරුම් කලේගෙෆානුන්ගේ වෙරි රස්කලාන්ගේ එකලාන්ගේ ඉරාද කුරව්වා කමෙක් කුරව්වා රස්කලාන්ගේ.

0: كل أمر سلام هي حتى مطلع الفجر صدق الله العظيم.
1: දෙමති සෙවි මිලේ කි ශනමාද වගත බංගියා බංගි දුව আদি කීරිත කුරුවන් කියවුන් ගඩි මෙහාර හයි ගඩි 31 මිනිට් 30 අසිකුන්තු අඩසොම් තිගෙන් දවනි දිවි රාජ්‍ය ගඩු දෙන් අලුමින් ගිනිස් දේනි හිදයතුක මගෝ

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවේ රාජ්‍යයේ අඩු
2: ෆයිපේ ප්‍රෙසෙන්ට්ස් best radio presenter competition
3: වාහක හොෂේරු මරියම් ඉම්ෂා
1: මෙවරුන් ෆුද්දාලාණියේ හිතන් එරි නෙගුණ එතකොළු ජෝඩන් අලා ෆෝ ෆොරුවේ වර
4: එහසාන් අබ්දුල්ලා
5: නම වෙස හරෙන් දුවහක වෙස ශකු ආයන කුරම් එයි අහරෙන් හිතුගා මම් මේ දෙයිෆාවා අල්ලෝයි පෙකේ ගොඩුක
4: මරියම් සානි
6: අහරමෙන්න රෝණී බප්පයන් හේවිරිකන් ලිබුමුන් කමේ නුවතා බප්පගේ හාලා මෙදු කමින් අහරෙන් කනේ
4: මොහම්මද් නාසි
7: සහුරා යා ගොළුන් හොරි එම්මෙන්ගේ වාහක තකුන්නා සමීරුගේ කිබෑන් එදෙම ෆිරින්ගේ හයාතුනාමා සයා එකුල
4: හසන් හුසාම්
8: ෆෙනුන් ෆෙනුමුග ලෆා කුරවෙනි ඒනා ෆෙන්වරාදාගෙන් ගෑගා තෙව ගමුල්ලම දියයි කම
4: ඇම්නත් නයිෂා
6: හෂිගඬු බලිකෂිවේ නෆ්සානි ගොතුන් ඉඳජෙහි වසීෆායන් වකිවා මජබූරු
4: හුසෙන් රෂීද්
9: කුඩකෝ ලෝ මෙරමුන් දණිකෝ දෙවන ෆහර ෆෝන් තෙලිගති ඉහුනවර පාරෂෙහි
4: මරියම් ෂහාමා
6: කොටරීගේ දොරුමතීග බේරුග ගාවෙ ෆහුරි බුදෙ ෆදෑන් සකීනා හුරි
4: මොහම්මද් අයිහම්
8: මියද වහරින් නතිමාල බදාලා නිෂා තිහිරි දෙර ෆෙහෙහි අහලන දුලෙ මියද කොනේ
4: නෆ්හා නසීම්
6: කොම්මෙ දුවහකු එත බලි මිහුනේ අයිසීව බදල් කුරේ ਇਤਬ ਬਾਇਕੁ ਮੀ ਦੁਨੀਆ ਅਲਵਦਾ
4: ਹਵਾ ਸ਼ੀਨ
6: ਜ਼ਮਾਨ ਬਦਲੂਏ ਵਿਸਲੁਮਾ ਖਿਆਲੁ ਤਫਾਤੁ ਵਫਾ ਵਾਇਰੁਵੈਸ ਐ ਮੁਸਕੁਲਿ ਅੰਹੇ ਮੀਹਾਗੇ ਮੁਸਕੁਲਿ ਆਦਕਾਦ ਤਕ
4: ਅਦੀ ਮਰੀਮ ਅਲੀ
6: ਮਿਕੁਚਕੀ ਤੀ ਅਦੀ ਅੰਹੇਨੁਗੇ ਤੇਰੇ ਕਾਕੁਗੇ ਦਰੀਕਕੰ ਤਿਮੰ ਕਲੇਗੇ ਫਾਣਾ ਕਸ਼ਵਰੁਵੇ ਤੀ ਅਦੀ
4: ਮਿੰ ਕੁਮੇ ਬਾਵਰੀ ਕੁਵੈਸ ਵੋਟ ਕੁਰੇ ਬੇਨੀ ਪੀਐਸਐਮ ਆਮੇ ਦੇਰੁਕ ਐਮਮੇ ਮਕਬੂਲ ਬਾਵਰੀ ਆਯਾ ਅਬਹ ਵੋਟ ਤੇਬਾ ਵੋਟ ਤੇ ਬੇਨੀ ಅಂಗಾರ ದ್ರೋಗ ಹೆಂದನು ನುವೆ ಇಚ್ಚ
2: ಫಹಿಪೇ ಪ್ರೆಸೆಂಟ್ಸ್ ಬೆಸ್ಟ್ ರೇಡಿಯೋ ಪ್ರೆಸೆಂಟರ್ ಕಾಂಪಿಟಿಷನ್
1: ಬೆಸ್ಟ್ ರೇಡಿಯೋ ಪ್ರೆಸೆಂಟರ್ ಕಾಂಪಿಟಿಷನ್
4: ಮಿಮ್ಮ ಭಾರತದ ಕೋ ಸ್ಪಾನ್ಸರ್ ಕಿ ಹೋಲ್ಸೇಲ್ ಪಾಯಿಂಟ್

0: ගඩි මිහාරු එකර ගඩි සාලි සිංගාෆ් මෙවැනි ස්ටඩියෝම වගතුන් කොරියම් මිදනි යාලෙ තී බල අදිවස් බෑරුමගේ ෆුර්සත ඔබ ගොඩා නම්බර කි තිනින් තිනින් හතරි සුමෙන් හයි සුමෙන් හයි මේ නම්බර ඒගේ තුරුම් පිසම් ඒ අයිම්වෙස් මෙසේජ් කුරවේනේ මිහාර් මේ වාක දක්කාලනී මිරේගේ හතරුවන බෑවෙරි අය අස්ලාම අලෙකුම් ආදම් හුසේ කීනෙන් ආලු රටටින් කියවලෙන ආදම් තනුණි හුසෙන්ත
1: ආදම් හුසෙන්
0: හම ආදම් හුසෙන් කියනිද ඕකේ මම රටටින් කියා ගොත කියනින්ගෙ මි කොළුම්බස් කිහයි සබකු මි බද්දලුවි
1: මි මෙතර ඉතර නෝනතෝ
0: නූනු අතලොන්ද කීනි තිකොළ මූසුම්
1: මූසුම් මරතුනි බණ කොමුලනි නැගි කොකොන් තුන්තුන් කොන් කේ කොකොස් ආදේ වැයි හා බාරේ නෝ ෆුදේවර කන් දේවර කොරකි ජෙ
0: වැයි හා ගදෙන්නොන්ද කොබ මිරේගෙ මි හාදි සඩු යුවුන්ත මිරේගෙ වාහක හියාලෙ බේනුම් වෙකින් උලේ ආදේ එම කීකේ බුණෙලානි කොන් හියාලෙන් උති
1: සරියතුන් එදෙම්වා ඉච්චෙන් කුජ්ජකන් එදෙම්වා අතද සරියතුන් දෙම්වා ඉච්ච දිනවලු ඉදෙන්ගේ කිතර ගන්නම් බුණෂිච්ච වියය බුණෂිච්ච ගන්න දෙන්නේ නැකනේ එදී කල්ලි
0: එම්මරංග ආදම් හුසෙන්ගේ හියාලු හම කොබකෝ පරත්තක කලව හස කොල්ලානි
1: අඩුහ පරත්තක
0: අඩුවහම් මිවගොත තිබි හුරි හ පරත්තක කද ಬರ ಉಫಾವೆಜ್ ಬದ್ದಲು ಇಮ ಬಾಕಿ ವೇಲಾಣ ಇಂಗೆ ಅದಮ್ಮಸೆ ಉಫಾವೆಡ್ ರೇಕಂಗೆ ಇದೆ

0: a world of rewards with the first Sharia-compliant credit card in the Maldives.
1: ගඩිමෙන්දුම් පාරකට තිරිස් අඩු සම්තිගෙන්දමනි දිවේ රාජ්‍ය ගඩු
2: මේ අශාරහරම් මතයේ උමරු ප්‍රය ખાસ කරේපා ප්‍රෝග්‍රෑම මේ ප්‍රෝග්‍රෑම් ග අශාරහරම් දර්ශකේ කුඩකු දෙන්නා නුගලේ අඩා වාහකුරුම් 100 ගෙන් වේ
3: හෆ්තාගේ වාහක